කටයා අර උත්තම පදපායා සතගුරු සේව හර නාම මනවසායා පන දෙන නාමතයායා විච්චේ ග්‍රහැ ගුරු බචන උදස්සී හම්මෑ මෝජලායා ආපතරයා කුල ජගත තරායා තන්න ජනේන්දී මායා ඇසා සතගුරු සෝයි පායේ ජෙස තුොළු මස්තක හර ලේඛ පායා ජන නානක බලෙහාරී ගුර අපනේ විට්ටොහෝ ජන ප්‍රම පුල්ලා මාර්ග පායා මහල්ලා තිීජා ත්‍රෑගුණ මායා වේක පුල්ලේ ජෝ දේක දීපක පතංග පචායා පණ්ඩත පොල් පොල මායා වේකහැ දිखा කින කිහෝ ආන චඩායා දූජෑ පායි පඩහැ නිත බික්කයා නාමහෝ දයේ खොවායා ජෝගී ජංගම සනයාසී පුල්ලේ ඕනා හංකාර බහෝ ගර්භ වදායා සාධන පෝජන නා ලෑහි සත පිඛයා මනහට ජනම ගොවායා ඊතරයා විච්චහෝ

අන්ද මංගල බෙසරම්මා මනමාචත පල් මිලේ අචින්තා පූර්ණ හෝ ඒකම්ම නීහා සුක් ආග්‍යා මුඛි උජ්ජල් මිට ගයේ ආවණ ජානේ නිර්පව පයේ හිර්දෑ නාම වස්සයා අපනේ සතුගුර කෑ මන පානේ ඌටත බෑටත හර ගුණ ගාවැ දුක දර්ද ප්‍රම පාගා කහෝ නානක තාකේ පූර කරම්මා ජාකා ගුරචරණී මන ලාගා චූර්ථ මහල්ලා පඤ්ඤවා රතන ශාඩ කෞඩී සංග ලාගේ ජාතේ කශු නා පායැ පූර්ණ පාර බ්‍රහ්ම පරමේශ්වර මේරේ මන සදා ත්‍යායැ සිමරහෝ හර හර නාම පරානි බිනසෑ කාචී දේ අගයානී රහාව මෘග තෘෂ්ණාර සුපන මනෝරථ තාකි කෂ්ණා වඩායි රාම ભજન බින කාමනා ආවස සංගනා කාහු જાય હો હો કર્તબે હાય

අන්ත ස්වාමි උච්චෝ ගුණින්ග හේරෝ කාට සිලක කීනෝ අපනෝ දාස්තරෝ තව නානක කහනේ හෝරෝ චෝර්ථ මහල්ලා පඤ්ඤවා පයේ කිරපාල ගුරු ගෝවින්දා සගල මනෝරථ පායේ අස්ථිර පයේ ලාග හර චරණි ගෝවින්ද කේ ගුණ ගායි පලෝ සමූරත පූරා ශාන්ත සහජ ආනන්ද නාම ජප වාජේ අනහද තුරා රහාව මිලේ ස්වාමී ප්‍රීතමය අපනේ කර්මන්දර සුඛදායි හර නාම නිදාන නානක ජන පායා තගලී ඒච්ච පුජායි සෝර්ට මහල්ලා පඤ්ඤවා ගුර්කේ චරණ බස්සේ රිද පීතර සුභ ලක්ෂණ ප්‍රභ කීන්නේ.